හඳු අතුලා ගතුමකි ඉරං එකශී ගෙම්වා කමෙන් නූනේ අදි දුවාල වර රේගඬු කුරි අරාදා කමකවෙස් නුමවේමේ අදි එයින් කොම්මෙ එච්චෙම්මෙ ඵලකෙක්ගා හිඟ හිඟා හොරේ.

0: එවරෙන් නං හෙක්කෙව්වේ එයි හමකශවරුම් බරාවගෙන්වා නවග තිමන් රස්හලාන්ගේ ඒවරෙන්ගේ දරිෆස්කොළු උහුල්ලවා දෙවිකමේ.
1: وَخَلَقْنَا لَهُمْ مِنْ مِثْلِهِ مَا يَرْكَبُونَ
0: අදි එෆද තකෙති එවරෙන් අරෑගෙන් දුවාන තකෙති එවරෙන් නටකා තිමන් රස්කලාගේ හද්දවා දෙවීමේ.

බිරුවරි එම්ම අඩක මෙනුයි එවුරෙන් ඉන්තිසාරෙන් නොකරෙතෙ. එවුරෙන් එකකු අනෙකකා දෙකොළුවරි වේවෙ තිබ්බා. ඒ අඩු අයිස් එවුරෙන් ගෙන්දානෙතේ.

අඩෙක්කම් ගා මෙනුවී එකන්තන් නුවේ සහ එහාරුන් එවුරෙන් එම්මෙන් වාහොසී තිමන් රස්කලාගේ හදරත හාදරු කුරව්වාසේ.

අදි හැමකශවරුම් ඒ ශයිතෝනා තියබෑ මීහුන්ගේ තෙරෙන් ගින බයකු මගු ෆරද්දාෆි සහැ විශ්නා බයකුකම්ගා තියබෑ මීහුන් නුවමහියේ.

අධිතිමන් රස්කලාන්ගේ එකලේග ෆාන ලෙං උගන්නවෙන් නුදෙවමෙ. අදි එකලේග ෆාන එකමක එකශීගෙන විසනුවේ. එයි හඳාන් කොද්දනිවි ෆොතෙක්කම් ගයියායි බයාම් වෙගම්වා පුරවාන් කම්ගාමෙනවීනුවේ.

0: තිමන් රස්කලාගේ එතකෙති එවරෙන්න්නක් කියමං කොද්ද වීමේ ෆහෙ ඒගෙ තෙරින් එවරෙන්ගේ සවාරීත වේ අදි එවරෙන් එතකෙතින් කෑවුලෙති.
1: وَلَهُمْ فِيهَا مَنَافِعُ وَمَشَارِبُ أَفَلَا يَشْكُرُونَ
0: අදි මන්ෆාතකයි බුයින්තං එතකෙතිගා එවරෙන්න්නට්ටකාවේ ෆහෙ එවරෙන් ශුකුරු නුකරණීහියේ.

එතකෙච්චක එවරෙන්න නස්රු දිනුමකක් කුලදාන වෙගෙන්නෙන් වෙත එතකෙච්ච හයිදුමැක් කුරුමග හාලිරු කුරව්වා ෆාවා ලෂ්කරකම්ග එවරෙන්වා හාලුවේ.

0: IKEA presents
1: භාග්‍යවර හෙනයි
2: කොම්මේ උමුරක
3: කොම්මේ ෆන්තියක
2: කොම්මේ ගින්තියක දිවහි රාජ්‍යයේගේ අඩු එංහා 441 කිලෝහර්ට්ස් මීඩියම් වේව්
3: අඩ්ඩිහනුවේ මෙගාහර්ට්ස් FM බෑන්ඩ්

0: අංගෑදී උගන් නෑදී මුනි ෆෝයි ෆිල්වා දිනමුග
1: හෙදුවරිකම්මායකු
0: එකුවරිකමායකු
1: ඒරුවෙස් මිහාරුවෙස් රයිතුන්නායකු රයිතුන්නා එම්ම ගාතුග දිවහිරාච්චයගේ අඩු
0: එංහා සතරස්තේක සාලිස් නුවේ කිලෝහර්ඩ්ස් මීඩියම් වේව් අඩ්ඩි හනුවෙන් මෙගහර්ඩ්ස් FM බෑන්ඩ්

ටඩසිවේ රඩියෝ ්‍රාමා මිහිතුගේ ලොයි පෙටි මෙ හප්තාගමි ගෙනස්ටිනි මිසිල්ස්ලාගේ සතාරවන බෑ ඩ්‍රාමාගේ මිහප්තාග බෑත කුල්ම්ගා බෑවර වී ෆරිෂා නාෆි සාප්තරශීත් කුවයිනා ආයිෂත් රිස්මි ආෆියා රම්ලා ඉබ්‍රාහිම් උමර් හුසෙන් රශීත් අර්හම් අලි හසීන් සමීරා ආයිෂත් නයිමා අදී අහමද අලි ජයෂන් ড্রামালিয়ে তৈয়ার কো তিবে ফ্রমি গেনস্তিনি আলগন মারে মাত ফাতনান আনা হাফতা দাওয়াত রুম ওয়াকিলা আসসালামু আলাইকুম

හඳු අතුලා ගතුමකි ඉරං එකශී ගෙම්වා කමෙන් නූනෙ අධි දුවාල වුර රේගඩු කුරි අරාදා කමකවවෙස් නුමවේමේ අධි එයින් කොම්මෙ එච්චෙම්මෙ ඵලකෙක්ගා හිඟහිඟා හොරේ.

අඩෙක්කම් ගාමනුයි එකන්තන් වේ සහ එහාරුන් එවරෙන් එම්මෙන් වාහොසී තිමන් රස්කලාගේ හදරත හාදරු කරවාසේ.

0: මේවාතවේ අදි එවරෙන් එදේ හොරිහා කමෙන් එවරෙන්නම් එතාංගාවේ.
1: සලාමුන් කවුලම් මිර් රබ්බිර් රහීම්.
0: රහීම් වන්ත කලිග්ගේ හදරතුන් ඉවවා සලාම්ගේ බස්ෆුලේ.

අදි හැමකශවරුම් ඒ ශයිතෝන තියබෑ මීහුන්ගේ තෙරෙන් ගින බයකු මගු ෆරද්දාෆි සහැ විශ්නා බයකුකම්ගා තියබෑ මීහුන් නුවමහියේ.

අධිතිමන් රස් කලාන්ගේ එකලේග ෆාන ලෙං උගන්නවෙන් නුදෙවමෙ. අදි එකලේග ෆාන එකමක එකශීගෙන විසිනුවේ. එයි හඳාන් කොද්දනිවි ෆොතෙක්කම් ගයියායි දොයාම් වෙගම්වා පුරවාන් කම්ගාමෙනවීනුවේ.

0: ගේ එතකෙති එවුරෙන්න කියමං කොද්දෙවීමේ ෆහ ඒගෙ තෙරින් එවුරෙන්ගේ සවාරීත වේ අදි එවුරෙන් එතකෙතින් කෑවුලෙති
1: وَلَهُمْ فِيهَا مَنَافِعُ وَمَشَارِبُ أَفَلَا يَشْكُرُونَ
0: අදි මම්ෆාතකයි බුයින්තං එතකෙතිගා එවුරෙන්න ටකාවේ ෆහ එවුරෙන් ශුකුරු නුකරණීහියේ

එතකෙච්චක එවරෙන්න්න නස්රු දිනුමකක් කුලදාන වෙගෙන්නෙන් වෙති. එතකෙච්ච හයිදුමැක් කුරුම්ග හාලිරු කුරව්වා ෆාවා ලෂ්කරකම්ග එවරෙන්වා හාලුවේ.

0: فأما اليتيم فلا تقهر وأما السائل فلا تنهر وأما بنعمة ربك فحدث صدق الله العظيم.
1: මෙහතන ලිබුණු ගින කාමියාවිතකි ගුරුවානු ලිබුණු කාමියාවිත දෙන් අනිබ්බා කාමියාවිතකි අදබි මුබාරත්තකුන් ලිබුණු කාමියාවිත
2: අදබි කංකමගේ වාහක දව මේ පාග කුරි එහෙන් බුණ දිබ අදබි කංකමගේ තරෙන් නොහයි කොංකම කුරණි
1: නොහයි කොරාවර් කියන් ලෙන් කියන් බඳි කියන් ලෙන් හදන් බඳිවස් හදන් දෙන් එතනු රාවර් කියුමා බඳි කියුමුන් ಎಬ್ಬಫಾರು ವನವನ ತವೆ ಸೋದಾ ಫಾವೆ ಎಗೇತರು ಮದಾ ಕಿಯುಮು ಗದ ಫಹೆಕ ಹೆಮೆನೆ
2: ಮಾಶಾಅಲ್ಲಾಹ್ ಎಮೆ ನು ಹೆಕ್ ತೆಹೆಡೆಗೆ ರಾವರ ನುನಿ ಮದಾ ಹೆಕ್ ಕ್ಯಾದೆನ್ ನು ಹೆಕ್ ಹೆದಿ ಅಮೆಲ್ಲ ಲೆಮೆ ಕ್ಯಾಲೆ ದೆನ್ ವಿಯನು
1: ಲೆಮುಗೆ ಕೂಡ ತಂ ಕೊಳೆನ್ ಹಂದಾವೆ ಏಯ್ ಫುರತಂ ಬಾತು ಫಿನಿ ಮೂಸು ಮೇ ದಿಯೈ ಫಿಲಾ ಮಾತಾ ಫೊಳಾ ಬಬುಳಾಲಿಯೆ ಹಿನಿ ತಬ್ಬಿ ಮುಂ ಕೊನ್ ನಂ ಫೆಶಿ ಮಾತಕುಗೆ ಫೊನಿ ಬೋಂ ವೀಮಯೆ
2: ಹಾದಂಬಳೆ ಮಾಶಾಅಲ್ಲಾಹ್ ನೆಂಕಿಯಾದಿ ಬರಾವರ
1: ಬಂಜೆ ಕ್ಯಾಲವಿದಾಣ
2: ಅಳಕಿಯಾಲಬ
1: ಮಾ ಕಣಯೋ ಡಿಗಾರಯೋ ಮತಿಂದ ಮುಂಬಡಿ ಜೆಸ್ಸೋ ತ

0: ආ රහස් මිහුනොද බාර හස් මිහුන කොම සද්දි විදාලෝනේ ඒ ගෑගණක මේ බාරරක තේරක හස් මිහුනේ ඉක්‍රමා බයන් කරවණ ඒ මේ හෙද්දිය හස් මිහුන්කම আদি මොහම්මද් බනු මුන්කදිර් විදාලෝනේ මේ අඩ්ඩි හස් මිහුන්කම එන්නේ සවුණ මිහුරිහා රිවායතක බලාලා මේ ජුම්ල මිහුන් අද දෙකි මේ හෙද්දි හස් මිහුන් ඒකතරෙන් මේ ඉක්තියාර කරෝනේ අනිකාස් හෙන් හස් මිහුන් ඒක මිහුන් තරක තිය මේ කුලදාන ලෑගතර ගාබිලියත් මිහුන් আদি මිහුන් තරෙන් අනිකා මේ ඉක්තියාර කරවණි හෙද්දිහ මිහුන් আদি මේ එමිහුන් ফুরාණමුන් ফুরාණමුන් ফুরාණමුන් ආස එමිහුන් තරෙන් ඉක්තියාර කරන දායද හෙද්දිහ මිහුන් ඉතුරු කර මේ එමිහුන් ඉක්තියාර කුරි මේකතරේක මේ බොඩු මේ මිහක මිහිරි ෂම්ඕණු කියා මිහකම ඉවරි මයා කරබාපනි আদি ඉබ්නු ජුරයිජ් විදාරවණි එනගෙනම කී යොහන්නා කම আদি අගුණ මෙන් මේ මොසෆානා මේ ফুরාණාද මෙදුක මේ සිහරුග මේ හංගුරා මෙහි දෝහාවයකතුම් බලාලා ඉවරි මයා කරබවණි خاصකතක සයිද් ඉබ්නු ජුබේර් ඉබ්නු අබ්බාස් විදාරවණි ආශූර දවස්කම ඒ දුහකි හොනේර දුහකම ඒ දවස් දිමාවණි එමිහු ඒ දවස්කම ගාවා නෙරුස් දුහකම මේ දුහකි එමිහු උපාපාල කුණටක එබ්බා දුහක වාති ඒ දුවහු එමිහු එකන්දද බේබීකම ඉමරින් බයන් කරබාපණි දෙමක ඉබ්‍රාහිම් මෙෂාරක් කර විහෙන් මේ එමිහු හිස්සිරුතකයක මොසල්පණ කලේපණ අසකෝ එල්ලෙවි හොරිහාච ෆිරෝන මේ ෆිරෝනගේ සිවරවරින් හදි හොරියා සිවරතකේ මොසල්පණුගේ ඒ අස කාලි කොනතියක එමිහු දන්නවණි විතිමන්න මෙන් මොසග්ෆානා එමි එකලේෆාන හාරුන් ගල්ෆානුගේ දින තබාවැජ්ජයිමෙ දෙන් එක පහෝගා අවුණුන පෙනිගෙන් දනි මන්සර් මුලින් බදලුවගෙන් දාතන්
1: අලුස්තාස් මොසා නිසාර
2: ආද දෙම අලුස්තාස් මොසා අන්වර් ඉෂාර කරේ විපදන් අගුණ මේ මිහාරු තිබෙෆුන දනෝ මේ ගෙන් දනි මොසා আলাইහි සලාම ෆිරාඕන දෙමෙතුග හිඟාදී වරුග හඟුරා මේගේ වාහක නොත මුබාරසාගේ වාහක ಆದೆ ವರ್ಗದ ವಾದವರಿ ಕಮ ಮಿತನುಗ ಹಿಂಗಾಗೆ ಮಿದನಿ ಎಯ್ ಹಗಿಗತುಗ ಮುಸಾಗಫಾನು ಎಕಲೇಗಫಾನುಗೆ ದಾವತ್ ಫಿರಾನ ಅದಿ ಎನಾಗೆ ಅವಾನು ಹುಷಳುಮ ಎಕುಗ ಎಕಲೇಗಫಾನಕಿ ಎಯ್ ಹಗಿಗತುಗ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನು ವತಾಲ ಫಣುವಾಫವ ರಸೂಲೆ ಕಂ ಪಯಾಂಕೊ ದಿನುಮ ಮಿಹಾರು ಎಮಿಹುಂ ಎದಮುಂ ಎದನಿ ಎಕಮುಗೆ ಮೊಜಿಜಾ ದೆಕ್ಕುಮ ಆದೆ ಅವುಮಣ್ಣ ಕುರಿಗ ಆಯ್ತಕುಂ ಎಂಗಿಂ ಗುಸ್ಫಾವಾಣೆ ಫದೆ ಫಿರಾನು ವಣಿ ಮೂಸಾಗ್ಫಾನು ಗೆ ಅರಿಹುಂ ಎದಿಫ ಎಕಲೇಗ್ಫಾನಕಿ ಎಯ್ ಹಗು ರಸೂಲೇಕನ್ ಸಾಬಿತು ಕೊದ್ದಿನು ಏಮ ಮಿಹಾರು ಎಕಮುಗೆ ಮುಬಾರಜಾ ಮಿ ಬೇವನಿ ಏಮ ಎವಾಹಕತ ಕೀತು ಕುರ್ವಾನುಗೆ ವರ ಗಿನ ಸೂರತ್ತಹುಗ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವತಾಲ ವಣಿ ಬಯಾನ್ ಕುರವ್ವಾಫ್ ದೆಮ್ಮೆ ಅನ್ವರ್ ವೆಸ್ಸ ಇಶಾರ ಕುರೇ ವೇಗುತು ಎವಾಹಕ ವಾರದೆಫಾವ ಏತ್ತನೆಗ್ಗೆ ವಾಹಕ ಅವುಣ್ ವೆಸ್ ಸೂರತ್ ಆರಾಫುಗ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವತಾಲ ಮಿ ವಾಹಕ ಬಯಾನ್ ಕುರವ್ವಾಫಾವ ಕೋತುಗ ಮಚ್ಚ ಎಚ್ಚೆ ಧನ್ಯವಾದನ ಆದೆ ಸುರತುಲ್ ಆರಾಫುಗೆ ಸತೇಕ ತೇರವನ ಆಯತು ಫೆಶಿಗೆನ್ ಸತೇಕ ಸಬ್ಬೀಸ್ವನ ಆಯತ ದೆಮದುಗ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವತಾಲ ರಹಿ ಕುರವ್ವಾಫ್ ಮಿ ಆಯತುಗ ಮಿದೆನ್ನೆವಿ ಮುಬಾರಜಾ ಹಿಂಗಾದೆ ಗೊತಾ ಅದ ಏಕಮುಗೆ ಏಕಮ ಗುಳಿಗೆನ್ ನಿಕು ನತೀಜ ಅವರ ತಫ್ಸೀಲು ಕೋ ಬಯಾನ್ ಕುರವ್ವಾಫಾವೆ ಅದು ಎಮೆ ಫುರತಮ ವಿವಾಹಕ ಫೆಶಿಗೆನ್ ಅಣ್ಣ ಗೊತ್ತ ಬಲಾರುಗ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವತಾಲ ಅಗುಣಮೆನ್ನ ಬಯಾಂಕೋ ದೆವ್ವನಿ ಎಮೆ ಫುರತಮ ಫಿರಾನು ಏನಾಗೆ ಸಿಹುರುವೆರಿನ ದಾವತ್ ದಿನುಮ ಆಯ್ಕುಗ ಎಮೀಹುಂ ಹಗಿಗತುಗ ಫಿರಾನುಗೆ ಫರಾತು ಬೇಣು ವಿ ಮಾದ್ದಿ ಕಮೆಂಗ್ ಹಾಸಲು ಕುರು ಮಾದ್ದಿ ಫೇದಾಯ್ ಲಿಬಿಗತುಮ ಎಮಿಮ ಏಕಮುಗ ವಿವಾಹ ಕೀರ್ತು ಕುರುವಾಣುಗ ಬಯಾನ್ ಕುರವ್ವ وجاء السحرة فرعون قالوا ان لنا لاجرا ان كنا نحن الغالبين ادمياتك مرادن اغول من بدارو فن ميوتي تمنن من كامياب لبجكم غ ونينما تمنن من اكمغ سوابون اكشيغم وا اجور نوتا اكمغ بدله غتون اتش لبين لبين تو اميهم دنوني فرعون نوتا اميهم فرعون غاري هم ادني اهميما مي ايتون اغول من اگي غتوغا ಫಿರಾನುಗೆ ಸಹರುವರಿಂಗ್ ಕಂಡೇಳಿಗೆ ಫಿರಾನುಗೆ ಫರಾತು ಏಕಮ ಎದಿಫಾವೆ ಮಿ ಆಯತು ಸಹಗುಣ ಮೆ ದೈಲಿ ಬೇ ಗೊತುಗ ಹಮ ಎಗೊತ ಏಕಮುಗೆ ಜವಾಬುಗ ಫಿರಾನು ಇಬ ಬುಣೆ ಎಗೊತ ಮೊಸಾಗ್ಫಾನುಗೆ ಎ ಸಿಹುರುಗ ಮಚ್ಚ ಗದವೆಗ ಕಮ ವಂಜ ಏಕಮುಗ ತಿಮ್ಮನ ಮೇಲೆ ಕಾಮಯಾಬ ಲಿಬಿಜಿ ಕಮುಗ ವಂಜ ಅದ ಮೊಸಾಗ್ಫಾನು ಎ ಗೆನ್ನವ ಸಿಹುರು ಎ ಮಿ ನಿಕಮತಿ ಕೊಲ್ಲ ಎ ದೆರ ಕೊಲ್ಲವಿಜಿ ಕಮುಗ ವನಿನವ ತಿಮ್ಮನ್ನಗ ಫರಾತು ಕೈವೆನ್ನ ಅಗುಹುರಿ ಹದಿಯ ಅಲಿಬೇಣಕಮ ಮಾದ್ದಿ ಹದಿಯ ಅಲಿಬೇಣಕಮ ಅದೇ ಇತುರು

ටැඩසිවේ රේඩියෝ ඩ්‍රාමා මිහිතුගේ ලොයි පෙටි මේ හප්තාගමි ගෙනස්තිනි මිසිල්ස්ලාගේ සතාරවන බෑ ඩ්‍රාමාගේ මේ හප්තාග බෑත කුල්මගා බෑවරවී ෆරිෂා නාෆිස් අබ්දරශීත් හුවයනා ආයිෂත් රිස්මි ආෆියා රම්ලා ඉබ්‍රාහිම් උමර් හුසෙන් රශීත් අර්හම් අලි හසින් සමීරා ආයිෂත් නයිමා අදි අහමද් අලි ජයශන් ড্রামালিয়ে তৈয়ার কো তিবে ফ্রমি গেনিস্তিনি আলগন মারে মাত ফাতনান আনা হাফতা দাওয়াত রুম ওয়াকিলা আসসালামু আলাইকুম